0: on my mind, we gon' run it up.
1: මුනිවස් විදුවාදම නුවදිහ එකෙම් මෙගහර්ට්ස් දිවෙහි FM ටියුන් කොන්දම්මා.

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවෙද්දී නමුග අබදුවස්
1: රාජ්‍ය හෙන්නා

0: DVFM නුවදි හේක මෙබහ
1: ශාන්තක ගුලිපවි හික්යාම රීත ලවතකේ
2: රේ ආතස් කුරියේ
1: නුදි හේක මෙගස් DVFM ගේ මෙහන් පයි ලවත කොමස් පෙරේ
2: දෙගොන් ෆිල්ම් අර නුනේ කේ හම
0: දිවෙහිඟ මොනිෆු හි ෆිල්ම් වැදේ නුමුග අබදුවස්
3: රාජ්‍ය හෙඳනා

0: දිවිහින් නායක
1: ලවයක පහ ලවයි
2: අයියේ සුන්තේ හැන් බිනා රැප් වාලා රීමික්ස්.

මුණියවස් විදවාදම නුවදිහ එකෙන් මෙගහර්ට්ස් දිවෙහි FM ටියුන් කොන්දම්මා.

ලංච් බ්‍රේක් ගේ මියදුගේ ශෝගහම මේ දතුරු කුරා ඉරු මේ සමාකන් දෙන්සේ නෝණිය දිගු දතුරු කුරා කම වාණ මමිල්ල මීහාය ප්‍රෙෂර් කුඩ කුර මනෝණිය ෆාසේ දතුරු කන් හෙදම කුර විදාණ බයිට් කාන්ත තව නෝණිය බයිට් ටිප්ස් තන් හිස්සා කුර මුම් මේ දණි දෙ මියදුගේ ශෝග මේ හුරිහා ටිප්ස් තකෙන් හම හුරිහා ටිප්ස් තක කියන්නේ කිමුගේ ටිප්ස් තෆාත වාණ බයිට් ටිප්ස් ත ශහු මේ කියා දෙන අනික සකොම සෙහෙන් දුහෙ ගහම මේ ටිප්ස් තක කියා ද දේන මේ ගොත දතුරුක රෙඩි වා ඉරු මේ මිසාලක මේ කෙරි ඔන්ස් නෝනියා මේ බුණා හැම් ආමුකො මේ ගෙන්දනි බොඩ් ෆොට්ටක හෑන්ඩ් ලගේජ මේ ගෙන්දනි එහෙම මේ හෑන්ඩ් ලගේජ ගින ෆාර මේ වාගොතකි මා බෑවර එච්චි ගණ වොනේ ම ෆොෂි හෑන්ඩ් ලගේජ ගිනක් එයා ලයින් තකු හැම දෙනේ 7 kg නෝනි 6 kg මේ දෙනේ 7 වර්ක kg එබෑන එහෙම එයන් හිඟාෂේ එ බෑච් ෂිෆ්ට් කොල්ලා මේ ෂිෆ්ට් කොල්ලා එවස් කුර විදානකම එකමකු මිසාලක අනේ බේන කොම්මෙන් බේනුම් වා එසෙන්ෂියල් කොම්මෙන් බේනුම් වා ضروری තකෙති හුරිකම වාණම ෆසෙන් අතුජේ තණෙක ඒතකෙති බෙහෙට්ටුම කිවර මුහිමුකම මිසාක මිබුණා හෑන්ඩ් ලගේජ් කතරෙන් හුරිහා එච්චසක එක්කුන් එච්ච යලාගෙන් දෙන් හෑන්ඩ් ලගේජ් ෆෑගෙන් අරුවායගෙන් හෑන්ඩ් ලගේජ් හුළුවන් හදාගෙන් ඒවස් හැම වර බොඩ ස්ට්‍රෙස් වර බොඩ තක්ලිෆක වෙගෙන් දානේ මේ තක්ලිෆ් ගොඩ කුරුම මිබුණා හෙන් තංකොල ෆසෙන් අතුජේ හිසාබක නුණිය හෑන්ඩ් බෑග් එක මේ කොම්මෙන් බේනුම් වා ضروری තකෙති අපද සතුජේ හිසාබෙක බෙහෙට්ටුම් ඒ කුරේ විදානකම හෙරියොන්ස් ත මා බොඩ බරුණුකෝ මි විහාවස් බොඩකන් එබෑ ලුයිකෝගෙන් ෆසේහන් හුළුවේ ෆසේහන් ගෙන්ගුල වෙන කාල ගොතකන් ගෙන්ගුල්මකේ වර මොහිම් මොකමෙ දැන් මේ ගේතුරුන් දැන් වර බොඩ නිදාවහක සබ දක්කා දෙවෙත ෆ්ලයිට් තරේ ගම මෙන් අරා කොඩ කො නිදාලම් බේන ජා නිදාල දෙවේනේ නිදාලාෂේ එහෙමම ඒකන් කුරා අයරු මි ගිනෆහර ඒ ෆ්ලයිට් ක ගොන්ඩියක් කී තංකොල උඳගු ගොඩේ දැන් මෙහරම වරගිනම කුරාකම මේ අමිල්ලෙන් හම මේ neck pillow ගෙන්දියු neck pillow ගෙන්දියු මකී අස්ලු දිගු දතුරුතක වරම් මුහිමුකම වරගිනම හොබුණා නම මෙන් දෙමන අයින් අලුවාලා ගන්නේ දැන් නිදන් ඔය දාන මේ හම නුණිය නිදි දාන ඇති මන තෙමන ඕකේ වානේ කොමෙතන ගෙස් ඒක මො හගීගතු ක නිදන් ඔන්න පෝස්චර් ගෙස ඔබන් ෆහුන් ගයත් අදුව කරත් අදුව නාරෙන් අර එවරම රංගලුවානේ වාහකේ අමිල්ල බාලෙන් හිපෑගෙන් ගොස්ස ए बालिस गे बेनू ही फैगे अमिल्ले वर आराम को कंफर्टेबल को नी दो गिन एयरपोर्ट तो गे हम ड्यूटी फ्री तक गे स्विकम में सुनना ने देन मी कितम में बुड आगु बोड हे ही वन्या कोरी बैग हम बेरु तेरे मी गे नेक पिलो ए होदु मकी हम अमिल्ले कोरे विदान कमे तिमने फासे नेक पिलो ए होदा बदे से नेक पिलो गेंगुलो ए वरम का शाहू कोरी कुरा कम की हम गेंगुले दातुर दायरा आमु को मी बैकपैक गेंगुले ना

0: රීති අබදුව සරීති දිවහෙසම් දිවහින් නායකු නොමදිය එක මෙගහර්ට්ස්
1: අලිනෝර

0: දිවෙහ FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස් නුවදිහ එක මෙගහර්ට්ස් දිවෙහි FM
1: ඒ මාවෙ සුට්ටා දැෆින්
2: අහරම සුට්ටා දැෆින්
3: ඒ ලිස්ටක මාවෙ සීමනාලා
4: අමිල්ල ෆෑසාන්දෑගෙන් අමිල්ල හසිනඩ ගෙල්ලුන් දිරුමකි කිහා මොයකමේ එහෙම මවෙ සුට්ටා දැෆි
5: දුම්ෆයි අහරුමෙගේ හතුරේ දුම්ෆතුගේ ඉස්තුමාල් කුරුම්ගේ සබුන් දිමාවා සිහි මස්සල්තෝගා අහරකු හැම් මිලියන වරකින මිහු මරුවාකම තෆා සිසාප්තකුන් දක්කා ෆස් නුජෙහි අවහ දුම්ෆතුගේ ඉස්තුමාල් කුරුම් හුට්ටාල මහින්ගා
6: ಇಸ್ಲಾಮಿ ಉದರೆಹುಗ ಫವಾಲೆ ಫಾವಣಿ ಹರದನ ಶಹಸಿಯತ್ತಹುಗೆ ಅಲಿಗದ ವಿಧುವರು
5: ಅಗುಣಮೆಂಗ್ ಎಮ್ಮೆಂವೆಸ್ ತನ್ನ ಗೊತುಗ ಇಸ್ಲಾಂ ದೀನುಗೆ ಹಿಮಿನೆ ಅಳುಕಂಗೆ ದಾಯಿರಾಯ ಮುವಾಮಲಾತುಗೆ ದಾಯಿರಾಗ ಬಯ ಕಂತತ್ತ ವಕಿ ಗೊತಕ ಕುರುಂವಣಿ ರಸೂಲ ಸೊಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ವಾಜಿಬ್ ಕುರಫಾಫ

මුනිියවස් විදවාදම නොදිහ එකෙන් මෙගහටස් දිවෙහි FMම ටියුන් කොඳම්වා.

0: දිවෙහ FM දිවෙහි නායකු නුවදිහ 1 MHz
1: කොම්මේ ඉන්සානකස් කොම්මේ නස්ලකුංගා මීහක වීනාවස් කොම්මේ සරහද්දෙගි මීහෙන්නාවස් මීන් කොම්මේ මීහක වෙස් එහිතරම් කුරංජිහෙ අලුගන් මෙන්ගි අමිල්ල නෆ්සන් එහිතරම් කුරාෆදෑන් එහෙන් ෆර්දුන්න වෙස් එහිතරම් කුරවවා එහිතරම් කුරවවා එහිතරම් හොද්දව

0: මුනිියවස් විදවාදම නුවදිහ එකෙන් මෙගහටස් දිවහි FMම ටියුන් කොඳම්.
1: ඒක ඔබාතකා එච්චේ හද ලස් වෙච්ජේ.
2: ආහත් ලස් වෙජේ පූහි මිහිගන්න හිඟ බදිව එෙම ගන්න නිකොල් ෂෝ එත පලා.
3: ලංච් බ්‍රේක්
4: රුහොනි රුෆියවා කොම්ම දුවහගේ මෙන්දුරු එකෙත් ජහායිරු
5: නුවදිහ එකෙන් මෙගහට් දිවහි එෙම.
6: ಆಯ್ಲಾಯ ದೆಕೊಳ ಜಹುರ ಲೋಬಿನ್ ಕುರಿ ಕ್ಯಾವಿನಿ
7: ಮಿಹಾತುಗೆ ಫರಾತುಂ ಅಹರಿಂ ಬೇನು ಮಾಫದ ಲೋಯಿಬ್ಬ ಅಳಾಲುಮ ಓಗಾ ತೆರಿಕಂ ಇಹುಸಾಸ್ನುವನಿ ಕೀವ್ವೆ
6: ಲೋಬಿಗೆ ಹುಳುಕೊಳು ಫಂಡುವೆ ಕ್ಯಾವಿನಿ ನಿಮುಮ ಕಾಹಮಿಯತ್ಯ ಸಬಬಕಿ ಕೊಬೇಬಾ

0: මේකෙන් කොම්මෙ ලවේ කුමස් පුනෙතෙනී කොම්මෙ වෙස් මීහෙක හයාතුගෙ වාහකතකෙ
1: ලෝබි ලෝබි
2: කොමෙරයකුස් මෙන්දමු දේ ජහැරු දිවිහේ ෆෙමුන්තිය හුන්තෙරින්න ගෙනස්දනී ලෝබීගෙ එහසාස් දහුගෙ ලවතම් හිතුගෙ තෙළුම් අවස්කොල්ලා තිබාගෙ බෑවෙරයාගෙ හඳන්තන් ආකුල්ලරේන ලවතම් හමේකනි නුවදිහේකෙ මෙගහර්ස් දිවිහේ ෆෙමුන්
3: ಇಸ್ಲಾಮೀ ಉದರೆಹುಗ ಫವಾಲೇಫಾವಣಿ ಹರದನ ಶಹಸಿಯೆತ್ತಹುಗೆ ಅಲಿಗದ ವಿದುವರು ಅಳ್ಕುಣಮಿಂಗ್ ಎಮ್ಮೆಂವೆಸ್ ತನ್ನ ಗೊತುಗ ಇಸ್ಲಾಂ ದೀನುಗೆ ಹಿಮಿನೆ ಅಳುಕಂಗೆ ದಾಯಿರಾಯ ಮುವಾಮಲಾತುಗೆ ದಾಯಿರಾಗ ಬಯ ಕಂತತ್ತ ವಕಿ ಗೊತಕ ಕುರುಂವಣಿ ರಸೂಲ ಸೊಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ವಾಜಿಬ್ ಕುರಫಾಫಾ

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස්
1: දෙන් ඉන්සානගේ ශුඌර්තක ඛියාලුත අනින් ඉන්සානක වාසිල් කොද්දේ එම්මේ අසරුගද වසීලතකි දු මාලුමාත එකියකි හුනර්තක තජුරිබා එබ්බයිගේ ෆරාතුන් අනේ බයක ගෙන්ගොස්තේ එම්මේ මුහිමු එච්චකීවෙස් දු එහෙන්කමුන් ආයිලායා මුජ්තමාගේ හමජෙහුමා කුරි එරුම බේනුන් කුරවේ එම්මේ බාරුගද හතියාරකි දු හම එහෙම්මේ ආයිලායා මුජ්තමාගා දෙකොළෙරිකමා ෆිතුන ෆසාද උෆෙද්දුමුගා බේනුන් හිෆිදානේ එම්මේ නුරක්කාතෙරි හතියාරකීවෙස් හම දු මිකංකං මෙහෙන් හුරුමායිකු මුස්ලිමුන් දුලුගෙ බේනුන් හේගොතුගා හිෆුමශා එවෙස් නුරංගලු මක්සදෙග්ගා දුලුගෙ බේනුන් නුකුරුමං ඉස්ලාම් දීනුගා වනී වරබ්බොඩ බාරු අළුවාෆ ආඛිර දුවහුන් මෑන් අල්ලාහ් දින්නවානේ මුඅ්මිනුන්ගෙ සිෆත කීරිත ඛුර්ආනුගා බයාන් කුරවවාෆා වායිරු ඒගෙ තෙරෙයින් එස් සිෆයකි බේනුමෙන්නෙ බේකාරු වාහකතකුන් දූ රක්කා තෙරි කුරුන් කමුගා වනී අංගවාෆා හමයි ෆදැන් තෙදුබුණු මශා මීස්තකුන්ගෙ මෙදුගා හමජෙහුමා සුල්හවෙරිකං ෆෙතුරු මශා ඉල්මු උගන්නා දිනු මශා හෙවකන් තත්තකං අමුරු කුරු මශා නුබෑකන් තත්තකුන් දුරුහෙලිවුම නසේහැද්දී ඉර්ෂාදු දිනුම දුලුගෙ බේනුන් කුරුමක් වනී අංගවාෆා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් ඉර්ෂාදු දෙවවාෆාවා ගොතුග මුස්ලිමකු එච්චෙ බුණා නම බුණාම් වානී හෙවබහෙ හෙවබහෙ බුණවෙන්නෙන් නම එච්චෙ නුබුණේ හනුහුරුන් මාමොළු හෙකුමෙත්තෙරියකු ඒනාගෙ කුඩ දරිෆුලද්දින් නසේහතෙග්ගා බුණෙෆාවාකම රිවා කුරෙයිෆාවේ තිබා මීහකා ජදලුකොග්ගෙන් බලිබෙදානේ එකමකු හනුහුරෙගෙන් බයියෙන් නුවානේ එහෙන්කමු තිබා වාහක දෙක්කුම වුරෙ එහෙම් මීහුන් දක්කා වාහක අඩුවෙහුමං ඉස්කන්දේශෙ ෆහෙ බුණෙවුණු එච්චකට්ටකා ෆහුන් හිතාමකුරං ජෙහේ ෆදයකුන් හනුහුරෙගෙන දුවහකුවෙස් හිතාමකුරාකෂෙන්